0: ආයේන වාචාය වචිරසව බුද්ධේ කුකම පකතං යයං බුතෝ පරිලං සම්පදයතං කාලන්තරේ සංවරිතුම බුද්ධේ
1: අන්නමයං ධම්මානුසති නයං කරෝමසේ.